හරය වයිසා ඉම ජීනා එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සන්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: Nous la conviens.
1: FM සනුරසින් සියපොන්තුහත් මෙගහෙට්ස් හත්විර්ලලෝ සබුරස් රයිතා සිටි මොර්ලොරොසයි